0: මිනිට් අඩුසුමන්තේ ගෙන්දවනී දිවි රාජ්‍යයකඩු
1: IKEA presents
2: භාජ්‍යවර් හෙනයි

0: කාදවරන් හිගම් පොඩ පෙරන් තලොමන තන් කොල කිනෑම් ස්කෙන ස්තේ බොඩ පෙරන් බෙදත්ත
1: තන් කොල කිනද
0: තන් කොල කිනද දැන් හම හිගම් මිම ගත දැන් ෆන් ලියලොග මහද්දාන ෆොරේන වාහක දැන් අලු මෙන්තරේග මේ කුරින් කොංගලොන් කම මේ අලු මෙන්තරේ
1: මේ හරකුණු ජෙහෙන් දෙත්ත
0: මේ හල්දම් බර මදවාර කන්නේ ෆන් ලියලෙක්ක මහද්දිය මේ හ කොල මෙන්තරේ වර මදවාර කන්නේ දැන් මිස් කොංගලොන් කම මේ දෙත්ත
1: අරුණගේ කාබ ෆෑන් හම වරහි වරයි කීක කුරි මසකතෙ කුරි මි ෆන් රියලුක හස ගොති ගදෙත්ත
0: දැන් ලගයි මුණනි ගත ඒවතක තේන ෆොරේනේ හෙවේ ෆලොත්තර ඒවෙන් ෆේබෝම් ෆේබෝ ඉස්තෙත්ත කන්නවානේ අර මොද මෙහස මොද සෆල් දනවල් දෙන මොද කි උෆෙද්දන් තෙලකන් ඉතර කොරම කොරි විදාන කන් කම කි කොබෑ හිද මොද ගන නොට් කොරවන්ද අර මෙ තිබේ ෆුන්න ගේත මි ගෙනස් තේ බෑත උතරෙන් බ්‍රේකින් නිවුස් එක මෙතන මෙහස බදා දාන දෙත්ත ಕೆತ್ತ ಫಾಹ ಕೊಳನ ಆತಿ ಫಾ
1: ಎಹಾ ಫಹು ಕೆ ಖಬರೆನ್ ಅಳುನ ಕ ಫಾಹಗೆ ನುಕರೆನ್
0: ಆ ಬ್ರೇಕಿಂಗ್ ನ್ಯೂಸ್ ಕೆ ಕ್ಯಾ ಧನ್ಯವಾದಾನ ಖಬರೆನ್ ಅಳುನ ಮೆನ್
1: ಹಗಡೀರು ಅಗಡೀರು ಕೆ ಖಬರ್ ತ ಹೊರಿ ದೆ ಮಿ ಖಬರ್ ತ ಹುನ್ನಾನೆ ಅಳುನ ಮಿ ಗೆ ಹಂತರೆ ಮಿ ಹರ್ ಕಿ ಒವಾ ಫೆನ್ ಅಳುನ ಹಿ ವಣಿ ದೆತ್ತ
0: ಏ ಮಹತೆಗ್ ಖಬರ್ ಸ್ಕೂಲಿನ್ ಅಬೆ ಗಾಯಕನ ಕ ಸಾಲಿಸ್ ವಾ ಸರ್ಕ ಮೆಟ್ ತ ಅಳುನ ಮೆ ಮಿ ಬೆ ಕುರ ಕೊಲ್ಲಾ ಫಾ ದೆನ್ ಮಿ ಗಡೀಗೆ ಕೊಮ್ಮೆ ದೊ ಕಸ್ ಮಿ ಗೆ ನಸ್ತನೆ ಹಿಕ್ಮತ ಒ ಬಹೆ ಗೆ ತ ಹೆ ಮಿ ದೊಗೆಸ್ ಹಿಕ್ಮತ ಒ ಬಹ ಮಿ ಹೈ ಸಾಬಂ ವಾ ತೋಳ ಹುಸ್ಕೊಲ್ಲಾ
2: ಮಹಾತ್ಮಾ ಗಾಂಧಿಗೆ ಹಿಕುಮೆತ್ತೆರಿ ಬುಣುಮೆಕ್ಕವೆ ತಿಬಾ ಅಮಿಲ ನಫ್ಸು ಬದಲು ಕುರುಮುನ್ ತಿಬಾಯ ಮೆದು ದುನಿಯ ದೆಕೆ ಕೊಯ್ವೆಸ್ ಬದಲುವೆಗೆಂದಾನೆ
3: ಹೈಕುಮಾತೃಗೆ ಬಾಸ್.

0: නැත්නම් කොළඹ මඩ මෑතල වෙන්නම සිග්ගම දවේ දෙත්ත
1: ආ දැන් මොසුම අපේ කොමීතරන් විතරව ගොතුම චෆර්ග මිරේ මිහිඟුලෙන් චේතන් දෙත්ත
0: ආ දවාලේ වේති බර රේ දෙගොල්ලගේ මෙතන ඉඟයතො දැන් මේ රේ දෙගොයෙන් ගොස් ඉඟයතලේ ඒකන මේ ගෝවා ෆානි ෆක්සා තකයි චේ සෙන්ෆොන් ලොඩුවෙන් හුප්පා මේ අලුමෙන්ගේ දෙවන බෑවැජය ගුලාදෙ මේති මවදෝග අලුමන මවදවක උපෙදන් තෙක ඉතුර කොරම කොර දානකංකමක කො බැහිය දෙවන බෑවැලයකි මෝස.
1: ස්ලාම් ලෙකු
2: වාදකුම්
1: බාජ්ජෙට්ටුවක දෙන්ගෙත
2: බාජ්ජදකෙදම කොළම
1: කීනෙත්ත හාලු
2: රාගෙත
0: මෝසක කොංකමැති උළුවන මිගඩි
2: හාරම දෝන කොලනක සතු දෝන
0: මෙහාර මෝස මසක්කතා වැසිගේත වර බොඩ ගුලේ මවද මේදම තිනකි
2: දත්ත අලුගන්නන්නේ කුරා මසකතුන්නේ වාච්චක රාජ්‍ය කැපෙස්සි නොුණු නගෙතු
0: එම අලුන අලුනේ මෙතන අලුනේ
2: ලල්ල කොලින්ගෙතු
0: එහෙන් තලින්න අලුනේ මෙතන මොසගේ කුම්මෙසරගේ මේ තෆ්සිල් දනවල් දෙන එරුම් කරන ඒ බෙෆනේ ගෙවන නැ මොසකි මේගෙත ටෝරිස්ට්ුන වික්කන් කුදි දෝණි හදා බෙෆලින්ගෙතු දුවාලෙක මච්ච කිත දෝණ තෝගයි ගණක් මෙහෙදෙනි
2: දිහතෝනේ
0: ති කන්ත මිසාලකන් ගේත වර උපද්දා මෙවර වර බොඩුතන් ඉතුරකෝ බේර්මිය අදි රාජ්‍යයෙන් බේර බේරකුරා හිසාබ ස්ථාන් කොබෑත කොරු දනකමකි
2: නිකමුගන්න හම කොේ දල කම ඔ තංකො තකො වර්ගක ජස්සජය ගොත්තක හෙන්ව ගෙසේන යකුට නොල වැරගතු කොන්න කොම් ලකුට හරන
0: විකේ
1: කොංකා ලකුඩියකත දොත්ත කොංකා ලකුඩි එක තියද්ද
2: මාරා ලකුඩි අනේ මම රෝස් වූරම ඒ යම් සාක මාගන ගුදම් තුලේ හොන්නාර වක්ක වත්තක නේ රැක්ක හොන්න ලකුඩි නේ ඒක හදිවන්නේ විකෙනි හ්ම් යාළු මෙහතනේ විහිදෝනේ මේ මෙහාලු විකිස මෙහුරි නේද
1: එම්ම
2: ඊග ඔබේ වරක් වර වාගේ ඔබ මේ විකේකත හොන්න හම හදායල
1: ඩිමාන්ඩ් එබෙත් දෙත්ත
2: ඩිමාන්ඩ් වරක් බලව යවවා මේකම ගන්න හැම ඩිමාන්ඩ් ලිට ගෙනවන පුරාම ලකුඩු නෙවෙයි මෙහා සල්ගොන වෙන මිදියාපතේ ලකුඩු නෙවෙයි මන්දන්නේ එම්මේ සහස් ඉක්මන්තු මේ දැන් මේ තිනුමුනේ දැන් මාධ්‍ය මේ බ්‍රහස්පති මාධ්‍ය මාර්ගෝ ලකුඩු කොන නුඹ යන කහම හුන්නේ දැන් මොකද හොර දෙන්නේ
0: හා මෙයා මූසගේ දෝණිය අලුමන කොඩකොන් සිෆකෝ සිෆකෝ රාශ අලුමන දන්නවනේ මිසාලක තී හදණි මේ රියල් දෝණි toy නුවත ෆලි හුන්නානේ toy රියා දෝණි
2: ආ රියල් දෝණි නේද හුන්නානේ ෆලි හුන්නානේ මේ කුන්නානේ දහම දෝණිද බේනවා හුරිහාච්ච හුන්නානේ
0: රියල් එබ්ස්
2: රියල් එක අලුගන්න රියාදානේ මේ විකන් අලුගන්න නුද රියල් රියාදානේ මසක මේ තංකොල බොඩක හදාච්ච එහෙන් අම්මතින් ගොස් මගුමතින් මිහුනදි මා විකාලකකට එච්චික හුන්නානේ රියා ෆලි හුරිහාච්ච ලාස
0: ඒ මොස හදාන ඉම්මාදාර දෝණි දෝණ්‍යා දැන් මෙක්කුතක දැන් දෝණීගේ කුඹා හුංගාණ දෝඤ්ඤා මේ චේත හුන්නා ෆලිතකෙන් හුන්නා නේද තෝ
3: ಫೋನ್ ಬಲ ಮಿತುವೇ ತಿಂ ಫೇಸ್ಬುಕ್ ಅವಧಿ ಮಿತುವೇ ತಿಂ ಹುಟ್ಟಾಲಾಪ ಎಗತು ಅಳಗಣ ಮೆಂಗೆ ಹುಣರ್ವೆರಿಕ ಮಸಕ್ಕೆತ್ತರಿ ಕಂ ದಕ್ಕುರಾದಿ ಅಳಗಣ ಮೆಂಗೆ ಮಸಕ್ಕೆ ದಣ್ಣ ಬೇಫುಳು ಹಮ ಇತರ ಮಸಕ್ಕೆ ಕುರ ಮುಂದಾಂಬಿ ಅಳಗಣ ಮೆನ್ ತೆರೇಗ ಮಿತುವೇನಿ ಸೆಹುನ್ ತೆರಿ ನುಲಾಹಿ ಕುಮಳು ಇರುಭಾಗೆ ಮಸಕ್ಕೆ ಕುರ ಬೇಫುಳು ನುಲಾಹಿ ಕುಮಳು ಅತ್ತರಿ ಮಸಕ್ಕೆ ಕುರ ಬೇಫುಳು ಹಮ ಎಹಾಮಿ ಮೊಳು ಏಕಮ ಕುಮಿಹಾರಿ ಹುರಿಹಾ ಕಮಿ ಅಳಗಣ ಮೆಂಗೆ ಅಮ್ಮ ತಿನ್ ದೂಕಲ್ಲಾಫ ಅಳಗಣ ಮೆ ಮಿಹಾರು ಮಿತುವೇಣಿ ಬೇರು ಮೀಹುನ್ನ ಭರೋಸಾ ವೆಗಿಂ ಬೇರು ಗೆಣ್ಣ ಇಚ್ಛೆ ನೋಣೆ ಅಹಮ ಕುರಿ ವಿವಾಹಕ ದಿಕ್ಕಿ ಬೇಪುಳ ಅಬುಣ ಅಳಗಣ ಮೆನ್ ಮುಜಹೇನ ಬೇರು ಎವೆ ಸಾರೆಗ್ಗ ತರಕಾರಿ ಮೇವಾ ಬಿಸಿ ಗೆಣ್ಣ ಅಳಗಣ ಮಿಗೆ ರರಹು ಬೆಸೇದೆ ಅಳಗಣ ಮಿಗೆ ದಂಡತ ಹುಣ್ಣ ಬಿಂತ ಹುಣ್ಣ ರರಹು ಅಹಮ ಬೇಣು ವತ್ತರಿ ಹೇದೆ ಏಕಮಕು ಅಳಗಣ ಮೆನ್ ಮಿಹಾರು ಏಕಂತ ತವಿಸ್ ಬೇರು ಮಿಹುಂಗೆ ಅಮ್ಮಚ್ಚ ದೂಕೊಲ್ಲ ಏಕಂತ ಕೊರ ಮುಂದೆ ಮಿಹು ಬಯ ಮೀ ಹುಟ್ಟಾಲ ಮಿಹಾರ ಸೇವತಿ ರತ್ತ ಫಳು ರತ್ತ ಕುಗಾವಿಸ್ ಅಮ್ಮ ಬ್ಯಾತಿ ಬ್ಯಾಗ್ ಮಸಕ್ಕೆ ಕೊರವೇ ಗೊತ್ತಾಗ ಬೇಣು ವಾ ಹೆಚ್ಚಿ ಕಾಬೋ ತಕೇತಿ ನಮ್ಮ ಅಳಗಣ ಮೇಲೆ ರರುಗಾಸೆ ಬಹುರೆ ಸಕ್ಕೆವು ಹೆಚ್ಚಿ ಹೆದಿ ಫೈ ಬಹುರೆ ಅಮ್ಮ ಮೇವಾಗಿ ಹುರಿಗ ಅವತ್ತರಿಗೆ ಬೇರು ಮಿಗೆನ್ನ ಅಳಗಣ ಮೆಂಡ ಲಿಬೆಂಗೆ ಬಹುರಿ ಕಮಕ ಅಳಗಣ ಮೆಂಗೆ ಫರ್ವಾ ಕೂಡ ಕಮ ಅಳಗಣ ಮೆಂಗೆ ಅಗು ಹುರಿ ವಗುತು ತಗ ಅಳಗಣ ಮೆಮ್ಮಿ ಹುಸ್ಕೊಲ್ಲಾನಿ ಅಳಗಣ ಮೆಣ್ಣ ಎವ್ವಿಸ್ ದುನಿಯಾ ಅಕುರದು ಅಸಾಧಾರಣ ಕಂಕಮ ಅಳಗಣ ಮೆಂಗೆ ವಗುತು ತಗ ಅಮ್ಮ ಸಾದಾಹುರಿ ಗೊತ್ತುಗ ಬೇಣು ಕೊಮ್ಮೆ ಅಳಗಣ ಮೆಂತೇರಿ ವತಿ ಹುಣರು ವೆರಿ
0: ಮಸಕ್ಕೆ ಎಮ್ಮೆ ಮೊಹಿಮ್ ಪಾಯಿಂಟ್ ಕಿ ಅಳುಮೆಂಗೆ ಕಣ್ಣೆಕ್ಕಂ ಕಂಡುವಾದಂ ವಿಯೆ
3: ಕಂಡುವಾದ ಅಳಗಣ ಮೆಂಗೆ ಕಣ್ಣೆಕ್ಕಂ ಅಳಗಣ ಮೆಂಗೆ ವಗುತುತ ಅಳಗಣ ಮೆನ್ನ ದುನಿಯ ಆಖರತ ಸಾದಾನೆ ಗೊತ್ತುಗ ಮಿ ರೇಗಂಡು ಹತರದವಣ ಇದಿನ ಗಾಲ ಫೋನ್ ಅಂಕ ಅವಾಗ ಜೈಗಿಂ ಫೇಸ್ಬುಕ್ ಕವ್ವದಿಗೆ ಇಂಟರ್ನೆಟ್ ಗೆ ಮಸಕ್ಕೆ ಸೇವತುಕುರ ವೇಪುರ ನಗೆ ವರಸಾದ ಅವರಿ ಕಮಿ ಕಮಕು
0: ವರಬಡ ಶುಕ್ರಿಯ ರಮ್ದಾಳು ಮೆ ಮಿಳನಿ ತಂಕೊಳ ಹಬರು ಗಡಿಕಾರಿ ವಾ ತಿಂಗೆ ತ
3: ಆರೆ ಸಾಕಿರ ಬರಬಡ ಶುಕ್ರಿಯ ಅಳಗಣ
1: ಆ ಶುಕ್ರಿಯ ಬಾಕಿ ನಾನ್ ಮೇರಮ್ಲ ಅದ್ರ ಮುಂದೆ ಇದ್ರ ಬೇಫ್ರ ಕವಾಕದ ಕಾಲಾಣಿ ಹತ್ತಿಗೆ ಖಬರ್ ಅಫೋ ಹತ್ತಿಗೆ ಖಬರ್ ಯಾಕೆ ಮಿದ್ ಬದಲು ಕುರಾಣಿ ಐಷತ್ ನೈಮಾ.

0: කොබා රීනා තයාරුව නුනිමේත
1: නුනේ මිනිමුනි රීතිත
0: තී සුවාදවසෙක්කම නුනෙන්නු අපතු සහන්න රීනා වර රීති එකමකු
1: එකමු කියනෙවි
0: ති කලුකුලාගේ හෙදුමවරේ තංකොඩ අලිකුලේගේ හෙදුමල් ලීනම අති මා රීතිවාණෙන් අහන්න හිවෙන
1: අලිකුලතල්ලාම් අහරෙන්
0: බේබ් ප්ලීස්
1: ඕකේ මියරමි චේන්ජ් කොල්ලනේ පස් මිනිටු තියගේ
0: ෆනර මිනිට් මිදෙනි එකම කුරීනගේ රීතිකන් එතක් ගුණෙන් ඉතුරුකොත් දෙවර රීතිවෙලෑගෙන් ආදේ ආහාර මඩ කොල්ලන්නේ සිටින් රූම් මීහාගේ උමුරු මිහිරි පත් පිරිසාරුවෙ අති හෙලා හෙතුන්ටකුන් ඉතුරම් බිහා මුස්කුල හිමී වඩින් මගේ රට්ටෙන් ලව මශ මලාම කුරුවන් උලයන් හිනිල්මි කී කුරානේ මි මුස්කුලි වෙරින් ගොයාගෙන් උඩෙන් ජීප මියදුම ඇති මම්මා ආදේ ආදේ
2: දරිෆුල් මෙන් අදිවස නුදන්ත මම්මයි කුරි මෙහරු හිංගයා දානකම එහෙර නුවච්චානි විය පාටි එකක් දැන් උලේ බැකු මිහාරු දෙෙන් දාම් වෙච්චදෝ
0: දාම් මෙවලනි රීනා හෙදුම් බදල් කොල්දා ගෑ මහම දාම්වෙ
2: හෙදුම් බදල් කුරාසේ රීනා තයාරු වෙච්ජයන්නු
0: තයාරු වෙගෙන් නෙහුරි එකමකු මා අඳිරි කුලේගේ හෙදුම් මෙල්ලෑගෙන් හුරියම ආහාරෙන් බුණි තංකොලේ අලි කුලේගේ හෙදුම් මෙල්ලාෂේ එහෙම වේදීයි
2: රංගලත් තිහෙදි අඹි මිහා ලාම්වානි ෆිරි මිහා රීති කුලතා
0: එහෙන්නේ නෝ මම්මා රීනා බේනුන් ගොතක රීනා රීති කුලේගේ හෙදුම් රීනා ලාම්වානි එකහලකම් කමං ආහාරෙන් ෆාඩෙන්නු කියාන එකමකු මීරේ මෙවති තංකොලෙන් ખાසකමේ ආහාරෙන්ගේ කුරීග රටේන්න මිහාරුගේ විස් වර රටේන්න මීරේ බද්දල්වාන එහෙම වෙ ආහාරෙන් බුණි රීති හෙදුමෙල්ලාගෙන් නලහෙදි ලාෂේ එහෙනු නේමිහුන රීනා ෆෙනුනීම
2: කිහිනවානි රීනා ෆෙනුනීම රීනා සාග්බවර දෝෂිවෙගෙන් එවහක දක්කානිත
0: නෝ නෝ මම්මා එහෙන්නේ නෝ මියාක එකහද වාකේ දක්කපාන තියස් ආහාරෙන් හාහෙන්නුවේ ආහාරෙන් එකම කන්නු මිස්න රීනා අහන්නවර දෝෂුමකුන් එකමක ආහාරෙන් ලදෙන්නුගනේ ආහාරෙන් ෆහුරවරි රීනා කාල අයම්බෙන් අහන්න ලිපුනීති එහෙනොනස් මිසමානුගා ඒකි මස්සලෙවස් නූනේ මම්මා කීත ෆිරහෙනුන් එවලෙනි එමිහොනවරෙන් දිහා බාර ආහාර දෝෂි අංහෙනුන් නයිදගේ අදි එවස් දුනියගේ මශූරු මීහු දෙංගණෙක උමුරුන් දෝෂි ෆිරහෙනකු එමිහකවර හගු අංහෙන් කුච්චකා කෑවෙන කුරුම් මස්සලෙක නුවඤ්ඤා උමුරුන් හගු ෆිරහෙනකු එමිහකවරෙන් දෝෂි අංහෙනකයිනුමගවස් කොබා මස්සලෙකි කොම්ෆොතෙ ගොති කෑවෙන කුරෙන් ජෙහිනි එං උමුරගේ මිහකයි
2: දරිෆුළු ගැත්තේ හෙෝ විස්නු මම්ම ශුකුරු කුරන් එම්මෙන් වෙස් තිහෙන් විස්නානෝ
0: ආහරෙන් අස්ලු විස්නාගොයෙන් ගිච් ජෙහිය මොය හිීවාන හොරි හම එක ඩංහෙන් දරිෆුළු කෑවිෙන හන්න කොත් දෙෙම නෙති
2: දරිෆුළු කොම් විස්නමකක් ගෙල්ලිප තීරි
0: නූනේ මම්මා නොවිස්න අස්ලු මම්ම ෆෙන්න කොම්මි ෆාරකු මම්ම අවාහක දක්කා කොම්මි ෆාරකු අහරින්ගේ මම්ම මතින් අහරි හදාම් වනි
2: රංගලෙන් මම්ම දෙකනි තී මම්මගේ දරි එක්කම දරිෆුළුස් ඒගොත දෙකේ
0: ආ මම්මා තීහම අහරින්ගේ මම්ම
1: කොබාසාගේ මේයි තයාරුවේගේ රංගලුතා
0: ඕ වාව් වර රීති පීච් කුල කිහා ගුඩේ රීනායා අලෙ අහරෙන්ගේ අංහෙනු රීච්චෙ නුන්ද මම්මා
2: අහරෙන්ගේ රීනායකි අබ දුවෙස් රීති කුච්චෙ මාශාල්ලෝ
0: අහරෙන් මිහුරි හා එච්චෙ මි කියනි එහෙන් ගොතෙන් නීතිගෙන් මචපූරු වෙකි එකමකො මී දැහත කියවේ බයහා දොකුත් තවරී ෆෙල්පුරනි
1: ದಾ ಕಣ್ಣು ವೇತ ಸಾಗಿ
0: ಓ ನೂನೆ ಹಿಂಗಾ ಅವಹ ದಾಣಿ ಮಮ್ಮ
1: ದಾಣಿ ಇಂಗೆ ಮಮ್ಮ
0: ವೆಡಿಂಗ್ ಪಾರ್ಟಿ ಕಮ್ಮಿ ಹುಂಗಿನ ಮಾಡಿದೋ ಮಿತ ಆಹಾರಂಗೆ ರಟ್ಟೆ ಮಿಸ್ ಎಹಾಗಿನ ಮಾಡಿ
3: ಏ ಸಾಗಿಬ್ ಸಾಗಿಬ್
1: ದೇ ಸಾಗಿಬ್ ಆರ ಮಿಕೋದ ಜವಾಬ್ ದೇ ಫಮಿತಾನಿ ವರ ಮುಹಿಮು ಕೋದ ಮಿ
0: ಓಕೆ ಮಿತ ಫೆಡ್ನ ಹಿಸಾಬ್ ಗಮಿ ಹಿರಿಂಗೆ
3: ಆದ ಬದಾಳೆ ಕಲೆ ತೀರಂಗಳು ಮೀಹೆ ಮುಸ್ತಂದಿ ಮೀಹೆ ಕಾಯಿಂದ ಬುಣಿಮ ಆಹಾರ ಮತ್ತೆ ಹದಾಣ ತಾಳಿದೋ ಮಿಹಾರ
0: ಏ ಮಾ ಭಾರತಿಕ ಮಾಡಕ್ಕ ಕಲೆ ಮೆ ಮತ್ತೆ ಹನಾಣೆ ತುಣಿ ಕಿನೂನೆ ಫುರ್ತಮ ದಸ್ಕೊಳ ಜೇಣೆ ವರ ವಿಸ್ನಾಗೆನ್ ತಾವಳೆ ದೂಣಿ ರಂಗಳ ಒಳುಯಿಮ ರಂಗಳ ವಾಣಿ
3: ಕಲೆ ಣುವಾಣಿ ರಂಗಳೆ ಫರು ಆದ ಪದ ಮಿ ಫರು ಮಗೆ ಧೂಣಿ ಮಿ ಫರು ಮಿ ಸಾಗಿಬಿಂಗೆ ಸಾಗಿಬ್ ಮಿ ಆದಾಗ ಮಿ ಹೆಣ್ಣುಂಗೆ ಮಿ ಮಿಹಾರ್ ಬೊಡು ವಿಯಫಾರಿ ವೆರಿಯೆ ಬೊಡು ವಿಯಫಾರಿ ಕುಂಫುಣಿಗೆ ವೆರಿ ಮಿ ಹಮಿ
1: ಎಹೆಂತ ಮಾಶಾ ಅಲ್ಲಾಹ್
3: ಎಹೆಂಯ ಫರು ಎಂಗೆತ ಸಾಗಿಬ್ಗೆ ಹುರಿಯ ಚಲ್ಲಿ ಬುಣಿ ಕೀಣಿಕ್ಕ ಸಾಗಿಬ್ಗೆ ಅಭಿ ಮೀಹಾಗೆ ಫರಾತ
1: ಓ ಮಿ ಇದೋ ಸಾಗಿಬು ಸಾಗಿಬ್ಗೆ ವಾಹಕ ವರೆಗಿನ ಅಂತ ಕಾಣೆ ಶಾರ್ಯ ಬದಲ್ವೇಮ ವರಂ ಉಫಾವೆಜ್ಜೆ ಸಾಗಿಬಂಗ ಮ ತಾವರಿಫು ಹಗ್ಗು
0: ಏಯೋ ಏ ಕೊಂಕಮಕ ಆಹಣ್ಣ ತಾವರಿಫ್ ಕುರಂ ಒತಿ ಆಹಣ್ಣ ತಾವರಿಫ್ ಕುರಂ ಜೇಕಮ ಮಿಯಕು ನೆತೆರಿನು
3: ನೂಣೆ ತಿಹೆಣ್ ನುಬುಣೆ ಸಾಗಿಬ್ ಸಾಗಿಬಂಗ ಮ ತಾವರಿಫ್ ಹಗ್ಗು ತಿಹುಣಣಿಗೆ ಕೊಮ್ಮೆಕುಮ ಮಿಹಕ ಕುರವೆ ಕಂಕಮ ನೂಣೆ ಹಾವಗೆ ಅಮೆ ಸಾಹಣ್ಣ ಕಣ್ಣುವಾಣ ತಿಮಾಯವನ ದಿಹಾಹಾರ ದೋಷಿ ಅಂಗಣ ಕಾಯ ಸಾಗಿ ಇಂದೆಗೆನ್ ತಿಳಿನಿ ಏಯ್ ಸಮಾಸ ಕಮಿತ್ತ
1: ಅಸ್ಲವಸ್ ತೆದೆ ಶಾರಿ ಹುದಿ ಬುಣಿ ಆಣಗ ಸಾಗಿಬ್ಗ ವೆಡಿಂಗ್ ಪಾರ್ಟಿಯ ಕಣ್ಣು ದೆವುಣೆ ಎದು ವಸು ರಾಹರಿಂ ಹುರಿ ಆಫೀಸ್ ತತುರೆಗ ರಾಜ್ ಎಂ ಬೇರುಗ ಎಗಂಕು ಆಹನವೆ ಸಮ ವರ ಬೊಡಂಗ್ ಹ್ಯಾರಾಂ ವೆ ಶಾರಿ ಹುಯ ವಾಹಕ ಬುಣೀಮ ಸಾಗಿಬ್ ಕಹಲ ರೀತಿ ಜುವಾ ಕ್ಯವೇಗೆ ಹೊರಿ ಮೀಹೆ ಅಣಿ ಕಹ ಮನುಲಹ ಕುರಂಗಳು ವಜೀಫಾಯ್ ಗದೋ ಉಳುನಿ ವೆಸ್ ಎಹೆವಿವ ಸಾಗಿಬ ವಾಣೆ ದೋ ಹಮ ಆಶಾರ ನವಾರ ಹರುಗೆ ಅಂಹಿಂ ಕುದಿಂ ವೆಸ್
0: ಅಂಹಿಂ ಕುದಿಂ ವಾಣೆ ಫರು ಎಕಮಕು ಆಹಾರಿಂ ಗಬುಲ್ ಕುರ ಕಮೆಂ ಒನ್ನಾಣ ಆಹಾರಿಂ ಗಬುಲ್ ಕುರ ಗತುಕ ಕ್ಯಾವೆಂಜ ಕಿ ಕೊಮ್ಮೆ ಗೊತೆ ಕವಸ್ ಕುರಂಜೆ ಹಿಕಮ ಎಹೆವಿಮ ಕ್ಯಾವೆಂ ಕುರಾರು ಎಕಮು ವೆಸ್ ಸವಾಬ ದರುಮಲಿ ಬೇಗತ ಎಂ ಮೆ ರಂಗಳು ನಿಯತುಗ ಎಂ ಮೆ ರಂಗಳು ವಿಷ್ಣುಗೈಕಂ ಕುರುಮೆಣ್ಣು ರಂಗಳಿ ಕೊಮ್ಮೆ ಕಮ ಕೊಮ್ಮೆ ಸ್ಮಿಯಕಂ ಹೇವು ಕಮ್ಮೆ ಕೊದ್ದವೇತೋ ಬಲಾಶೆ ಬುಣೆಣ್ಣು ಚೇತ ಬುಣಣ್ಯ ಆಹಾರೆ ರೀನಾ ಕ್ಯಾವಿನಿ ಕುರಿ ಮಿಯಕಂ ಹೇವು ಕಮ್ಮೆ ಕೊದ್ದಿನಿಮಗೆ ನಿಯತುಗ

0: අධිත්‍ය බෑ මීහුන්ගේ අම්බිම් වරිකු එකඹලුන්ගේ අයිද්ද හමවිජ්ජ නම එකඹලුම් වරිකුරි ෆිරිහනා එකඹලුන් කෑවෙන කුරුමන් හුරස්නාලාශෙ එයි හෙයෝගොතුගා ඉඳගින් උළුම එවරෙන්ගේ මෙදුගා රුහි එබ්බස් වෙජ්ජ නමයි තියබෑ මීහුන් කුර අල්ලෝහොෂායි ආහර දුවහන් ඊමාම්වා මීහුන්න නසේ හද්දෙව්වා ෆාවා ගොතකී එයි තිබෑ මීහුන්නන් එම්ම ෆෑදා හොරි අධි තාහිරුකම් බොඩු ගොතකීවෙස් එයිමේ තියබෑ මීහුන්නම් මසල හද හොරි ගොයි අල්ලෝහු දෙනවඩිගෙන් වේ තියබෑ මීහුන්නක නේගේ
1: කීරිත් කුරවාන්ග දිවෙහි තර්ජමයන් මියදු මිගෙනස්තිනී සූරතුල් බකර 211 වන ආයතුන් ෆෂෑගෙන් එ සූරතුගේ 232 වන ආයතුගේ නියල තර්ජමා විදාළු දෙව්වා ෆවණි ඩොක්ටර් මොහම්මද් හනීෆ්
2: එංහා 441 නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගා හර්ට්ස් FM බෑන්ඩ්
3: දිවෙහි රාජ්‍යයේ අඩු
4: සාදුවද ඉෂින්ද
5: කමුක් තෝල්වණ්ඩක් ගෝවාලෙවි
4: සාදුවකේ හවල් කරා කොබ්බෙම්බස් එක්කතේ වර ෆරවාතරි කමයි කිය රංගල කුරා මොද්දෙව අහරෙන් බෙලියස් නුබෙලියස් උරිහ කමස් තිකුරණ වර ජිම්මා දරු කමයික එකම් ෆහගක ශුක්‍ර අදා කුරම් වෙගෙන් ගෝවාලි
5: ශුක්‍රියා සර්
4: තිකතන් අබදස් කුරියද්ද ති හිවර ෆරවාතරි ක දෝකන් නොලාතින්ගේ
5: ගඩි මෙන්දුර එකෙජෙහි තිබෙ ෆ්‍රං අඩුව සමතිය ගෙන්දවනී දේ රාජ්‍යයක අඩුව

0: දිවෙහි බහුගේ බහාර්
1: අසරකාදි ෆොනිිකමෙන් එකි බස් බහුන් හම ෆෙනුනකස් අසරු ගද අදි එම්මෙ ෆොනි බහකී මශම්මිති වෙහි බහේ.

දන්නවාලනී සරුකාරග යුලනා දෙන්නවුන් අධි අමිල්ල ෆරැත්තවග දෙන්නවුන් ෆුරතමි දන්නවාලනී සරුකාරග යුලන්ටකා දෙන්නවුන් අරියතොල් දෙකුණුපුරි මහිබදු මැජිස්ට්‍රේට් කෝට් අලිෆ්තල් මහිබදු දිවිහිරාජ් නම්බර් 7130/PSM/2020/11 ඉවුලන් මිල්කු එරිකමාමෙතු දව්වාකුරා ෆරාතෙ වේ තොබෙලුන් මි දන්නවා තන්තනා තකෙතීගේ මිල්කු එරිකමාමෙතු දව්වාකුරා ෆරාතෙ වානම හයිද්දෝග තෙරේග එකං ලියුමකුම් මිකෝටන් එංගෙවුන් එදෙමේ අලිෆ්දල් මහිබදු රෝෂණී ආගේ කියා බණ්ඩාර ගෝතිගවා එම්මෙහා ඉමාරෙත්තක නූෆුලෙමුදා දිහයි රබියුල් අව්වල් සාදිස්තේක සාලිස් අශේ 23 ඔගස්ට් 2020 හුවදතොල් උතුරුපුරි දෙවදු මැජිස්ට්‍රේට් කෝට් දෙවදු දිවිහි රාජ්‍ය නම්බර් 7170/A/2020/අශේ ඒවුලාන් මිල්කුවරිකං මිදන්නවා තකෙච්චා තන්තනුගේ මිල්කුවරිකමාමෙදු දව්වා කුරා ෆරාතෙවානම ආයිලි ගොතුන් හුරි ගයකම් බයංකෝ දිහ දෝග තෙරේග එකන් ලියුමකු මිකෝට ගාෆලිෆ් දෙවදු මැජිස්ට්‍රේට් කෝටන් එංගෙවුන් එදෙමේ ගාෆලිෆ් දෙවදු ෆෝනිමාගේ කියා බණ්ඩාර ගොතිගවා එම්මෙහා තන්තනා තකෙති 7 රබියුල් අව්වල් 7/2020 අරියතොල් දෙකුණුපුරි ඔමදු මැජිස්ට්‍රේට් කෝට් අලිෆ්දාල් ඔමදු දිවිහි රාජ්‍ය නම්බර් 7180/A/2020/11 ඉවුලන් මිල්කුවරිකං තිරීග බයංකොෆවා ගෝතිතවගේ එම්මෙහා ඉමාරැත්තක වලුෆද තන්තනා නූෆුලේ මුදලුග මිල්කුවරිකමාමෙතු දව්වා කුරා ෆරාතෙවානම හයිද්දෝග තෙරේග එකන් ලියුමකු මිකෝටන් එංගෙවුන් එදෙමේ අලිෆ්දාල් ඔමදු හිතිමාගේ කියා අමිල්ල ගෝති අලිෆ්දාල් ඔමදු ඩයිමන්ඩේ කියා අමිල්ල ගෝති දිහයි රබියුල් අව්වල් 7/2020 23 ඔගස්ට් 2020 අරියතොල් දෙකුණුපුරි මාමිගිලි මැජිස්ට්‍රේට් කෝට් මාමිගිලි දිවිහි රාජ්‍ය නම්බර් 7160/B/2020/29 ඉවුලන් මිල්කුවරිකං මිදන්නවා තන්තනා තකෙතීගේ මිල්කුවරිකමාමෙදු දව්වා කුරා ෆරාතෙවානම හයිද්දෝග තෙරේග ලියුමකුන් එකම් මිකෝටන් එංගෙවුන් එදෙමේ අලිෆ්දාල් මාමිගිලි වුඩ්ලෙන්ඩේ කියා බණ්ඩාර ගෝතිගවා එම්මෙහා ඉමාරැත්තක නූෆුලෙමුදා දිහේ රබියුල් අව්වල් 7/2020 අරියතොල් දෙකුණුපුරි මාමිගිලි මැජිස්ට්‍රේට් කෝට් මාමිගිලි දිවිහි රාජ්‍ය නම්බර් 7160/A/2020/30 දරඤ්ඤ වසියතෙන් ඔත්තෝ බෙලුන්

0: فقه السنة. كم عمرك؟
1: كم فانتيك؟
0: كم جنتيك؟ دبي راجيك أدو. إنها سترستك سالس نوع كيلو هرتز ميديوم ويف.
1: أدي هنوع ميجا هرتز إف إم باند.
2: ඔබක් හිරි එස්ටේ
3: මෝල් ගේ එස්ටේ මෝල් නේ ඔබ කොන්ටා
4: නාමි කොට්ටෝ එස්ටේ මෝල්
3: ගේ ඒ හලෝ
2: මීරි එස්ටේ මෝල් ගා
3: එහෙම තවෙගෙන් මෙවුලේනි
2: එස්ටේ මෝල් ගෙන් කචුරිය ව්‍යාපාරි කුරියම කාරෙන් හොදමුක ෆුර්සත් ලැබෙන
3: ඈ
5: අස්ත යති නසීබ් ලබවලා එස්ටේ වි ප්‍රොමෝෂන් නිමෙන්දේ ඉන ගිනා ව්‍යාපාරි කෝ කාරෙන් හොදමුක ෆුර්සත් විහාර කුරිය දානි ප්‍රොමෝෂන් නිමෙවි දිහෙ ඩිසෙම්බර් ගනියලා
4: ඒක ඔබ කොන්ටා කොටි ඔලනේ
3: එස්ටේ මෝල් ගා
4: එහෙම තවෙගෙන් මෙවුලේනි
3: එහෙ නෑ නේද

0: කොම්මෙ නක්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆොරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ප්‍රයාමෙද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ ෆහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ චෙක්කම්ගා මෙනුයි දුනියේගේ දිරිවුලුන් නොවේ.
1: අද සෝල්හග භගීච මෙසස්සාගා ප්‍රග්‍රමක කිරාත්කර වියා අනෙක පද්දලු කොම උම්මීත් කරම වකිල ස්ථාමලයි.

0: ඩේ මිගන් තක කඩය පෝපදෙන් මින පහර මීහුන්න මියගැනී බය මිහුන් මේ හිවප මියන්නනී අවුණ මෙතර කොම්ම මීහකක් වෙස මීහාගේ උන්නානේ දිරුළුමුග බේනුම්වා එකකි හාජත්ත හාජත්තකෙමිකෙන් බේනුවා කන්තත්තක
1: උන්නානේ
0: ඒ කන්තත්තක එනෙන් අමිල්ලෙන් උපු දෙඥා තිමන්නේ හම හොෂෙඩිදාන හිය එහෙමම ඒගේ මේ ආමකුරේපා හුන්න උසූතකෙක්ගේ ඔන්න කන්තත්තක තෙරෙන් ඒ ඔන්න මිංගණකෙ තෙරෙන් මෙ බලනි දැන් ආමගතෙක්ග මේ මිහාරුගේ මේ අමල් කරමු මිදා අවුණ මෙන්න මේ දෆ්තරු එකුලවාලුමුගේ සොන්නානේ උසූතකෙ ආමකුරේපොන් උසූතකෙ එනගේ මේ ලිබේ ආම්දනින් ජේබිසිය මනකි අබිදරින්න කොරන්ජය කරවත්තවග තරෙන් දැන් දුනියගේ අමහෙන්තන්තාගේ බයින ලගවාමි ගොස සෙබයි අද මේ පවටි ලයින් මනයකි ඇයි ඒනගේ මේ අසාසි බේනුන්ත නොපුදේ බලා මිංගනුතකින් ඔවේ එකම ඒ නූනේ එවරස මිසාලය මිහගේ හාලතු හුරදාන අභි තිබෙන මේ ෆිරියක් ගාලා දුන්නති මේ දෙම බකිව පැත්තිවේ අදි හාසහිය බේනුවා කොජ්ජෙ අද ඒනගේ බලිහාලතු හොරිගොතු මසක්කත නොකොරවේ මෙපද එතෙක් කන්තත්තක හොරිහා කන්තත්තක බලයේ බලාාෆ ඒගේ තරෙන් වෙස ඒනගේ ඒ කටගරිය ෆැතේකමුගා වඥාමු ඒ අවුණමෙන් කොමෙන් බොලක හද්දේ ෆස්රුෆියයාගේ වහක නු බයිමුණ මිහි හදේ ෆස්රුගේ හදේ ෆස්රුෆියයා වරේ වායක ඉතුරගේන එනගේ මේ ලිබේ ආම්දන ඉතුරු වියස් එනගේ හාලත බලාෆෙස් එබ මේ හම ඒ ෆගීරුන්න ඒ දෆ්තර කුරවිගෙන් එබ දෙවේ දැන් කොමුත වියස් අගුණමෙන් මේ මිදමානුග මිකන් කුරම් මිජෙහෙකම ඉස්ලාමි ශරියත් මි දක්කාතුග ෆයසා කමබානි අද මේ දක්කා දක්කා ෆරාතම් වෙස් මේ එබ සුවාල් එබ කුරේ මේ දෙහු ෆෙන්න ගොතන් හෙජ්ය කිහිනෙන් හෙජ්ය මේ මුස්සන්දි මේනි දැන් අගුණමෙන්ගේ දෆ්තර කුරීග දැන් මි හවුරිහා දුවස්සරෙක් ගස් අගුණමෙන් ගේන මිසාල රේජස් ෆයස් ෆෙඩිගෙන් ඉස්ලාමි කන්ත තකයි මති මජලියුම් ෆෙඩිගෙන් හුරිහා දුවස්සරෙක් ඉස්ලාමි දවලතෙක්ගේ වෙරි මිහාගේ ಿಮ್ಮಾಯ ದತ್ತ ಮಿದಕ ನೆಗುಮ ದಕ ಬೆಹುಂಗೆ ಹಗ್ಗುವರೆ ದಿನು ಎಹೆಮ ಮಿಂಗಳತಕ ಎಕುಲವಾಫ ವೆಯೆ ಎ ದೋಸ್ತರು ಸಮನ್ನ ಮಿಂಗಳತಕ ಎದೆ ಮಿಹಾರ್ ಹಾಸಕ ದಕಾತ ಹೊಸ್ ಮಿ ಎಕ ಜನವರಿ ಆಫ್ ಮಿ ದೇಹ ಸಬ್ಬೀಸ್ ಫಾವು ಮಿ ಮತಾಯಿ ಸಬ್ಲಿಕ್ ದೇಹ ಸಬ್ಬೀಸ್ ಮಿ ಗಾನುನು ಗೆ ದಶುಂ ಮನೆಕಿ ಲೀಗಲ್ ನಿ ಅನಕೆಚ್ಚೆ ಗೆ ದಶುಂ ಹಿಂಗಂ ಫೆಶೀ ಮಾ ಮಿಯ ಮಿ ಗಾನುನು ಗೆ ಲಾಜಿಮ್ ಕೊಫ ಎ ಬೆಹರಿ ಗವಾಯತಕ ಉಸೂತಕ ಎ ಗೆನ್ನಂ ಜೆಹೆ ಅದಿ ಮಿ ಜಮಾನ ಗುಳುಂ ಹುರಿ ಕಂತತ್ತ ದೆಮ್ಮಗ ಶೇಖ್ ಮುಸಾ ಮುಯಿದ್ ಫಾಯ ಕುರೆ ಮಿಸಾಲಕ್ ತೌಲೀಮ್ ತೌಲೀಮ್ ದೇರ್ ಬೈಮ್ಮಿ ಹೊಯ್ ಬದ್ದೆ ಕೀ ಕುರಂ ಹೆಯ್ಯೆ ಮೀ ಹೈ ಮೀ ಅವುಣ್ ಮೆನ್ ತೌಲೀಮ ಜಕಾತುನ್ ಹರದು ಕುರಮಿ ಬಲಾಯಿರು ದೀನ್ ಕುರಿಯರು ಮಾ ದೀನ್ ವಾಹಕೇಕೆ ದೀನ್ ದಿಫಾ ಕುರುಮಕಿ ಏಯ್ ಶರಿಯತು ವರ ಮುಹಿಂ ಮಕ್ಸದೆ ಎಹೆಮ ಐಗೊತುಂ ಏ ಕಂಗೆ ಕುರೆವೆಣಿ ಎಹೆಮ ಮೀಗ ಅವುಂಡ ಹಿವನೆ ಮೀಗ ತಪ್ಸೀತ ಎಂಗೇನೆ ಕನ್ನೆ

0: ඇමරිකා සති දෙවන පුරාණ මොනහලත ගෙන්න ඒර්ග දුනේ කොමත හලාක ඇමරිකාවත් කියන්නේ සලාමත එම මිදෙන්නේ එෆියවර තන් එරොමග ඇමරිකා මේ ප්‍රොපගෙන්ඩා මෙටෙන් තකු මේ ප්‍රොපගෙන්ඩා කොම බොඩු එච්චකම කුරින් හදාෆොයි කමෙ නෝනි අලාෆෙ ෆියවර තකි ඒගේ සයිස් මා බොඩු කල්ලාගේ මොනි නස්සරේ හලත දිමා
1: ජවද් මේ පාකිස්තාන්ගේ සිෆෑන්ගේ මේ වෙරියා ආසිම් මුනීර් ඉයවනේ මේ ඊරාන කුරවි දතුරු ෆුලෙ නිම්මවාල වාෆ කොබැතො මේ දතුරු ෆුල්ගේ බේනුමකී කොන් කොන් කන්තතකේ තොමි දතුරු ෆුල්ගේ හිමනුනේ
0: ආ මීග වාගතකී පාකිස්තාන එගේ මීගේ වරක් ඉති නතිජය පාකිස්තානේ වකුරමති අධි හෙන් කොප්ත කොසෙ වකුරමති පාකිස්තාන වරන් උද ගෝවාන ඊරාන ගුණ කඩාදමස් එක්සෝදි ගුණන්ත ඊරාන පාකිස්තාන දෙතිරේග හිඟා ව්‍යාපාරික මාමලත කොන් ගෝමගේ රයිතන බොඩු ෆෑදේ සරහදි රෝම් හොරස්ක කුරා මාමලයක් අනක ඊරාන් එක්සෝදි ගොතම් මිසාලක බල්කෂ් විජ්ජියා පාකිස්තාන ගොන්නා ඊරාන ගුලි ෆොන්න සරහදි බලුචිස්තාන් ඊරාන් කියන්නේ චිස්තාන් බලුචිස්තාන් පාකිස්තාන් කියන්නේ බලුචිස්තාන් ඒ සරහදකි අබදස් බගාවක් කර සරහදි ඊරාන්ගේ සයිඩ්ස් බගාවක් කර ඊරාන්ගේ ෆලින් මිස් ඊරාන්ගේ සරකාර දෙකල බගාවක් කර පාකිස්තාන් ෆලින් පාකිස්තාන් සරකාර දෙකල බගාවක් කර එවිම ඊරානගේ එතෙරේ ගේ හමන ජොහන් උෆෙදි ඊරානු එතෙරේ ගුඩාන් ගොස්සියයි පාකිස්තාන වරබඩු නොරක්කයි අද බයි ස්ටඩිජිස්ටුන් එව විදාළුවේ ඊරානුගේ එතෙරයක් නොරක්කා විද්ිය පාකිස්ථාන විසු නොරක්කාවා දෙගති ඇමෙරිකා ඇමෙරිකායක්ගේ සාහකන් කරණ ඇමරිකාම ප්‍රශර කරණ ඇමරිකා ෆියවරතක බෝධ මෑගන් ඊරාණ දති කුරාශ ඇමරිකාය බොන්න ොඳ ාෆිය පාකිස්ාන බොඩු උදගොතක දිමා විදාන එනොස් පාකිස්ාන පාතුක චයින එම පාකිස්තානයේ මසේ කුරණි කොම්මස් හල්ලෙ ගෙනවේ තෝ කුරිගස් පාකිස්තාන තම මිස්කොන් උන්නේ මේ දෙපරාත මෙදු වාහ දෙකුම් කිස් එහෙන්නවස් මිෆහර ආසම් මුනීර් මේ වඩාන් නෙවි නේද සීදා ට්‍රම්ප් අංගවැක් කෝනි ඒ ට්‍රම්ප් ආසම් මුනීර් ඇදේ තේ වර ගෑ ගුණුන් තකන් ඔයි ට්‍රම්ප් ෆෝන් කරවි කම වණි ඒ පාකිස්තාන මීඩියා තුම සෙබර් බොනෙෆා ආසම් මුනීර් ඊරාන වඩාගත් හම වඩාගත් දුවහු ෆරා වඩාගත් කොරින් හාස ෆෝන් කෝලේ ට්‍රම්ප් කොරවී ආසම් මුනීර හාස ෆෝන් කෝලේ ඒ ෆෝන් කෝලුග විදාළු එකම ඛබර්තෝග මියොන්නනි ඊරාන වාහක නිවාහක ඇමරිකාය වාහක දක්කන් සුල්හාගේ මේදශන් ඊරාන ගෙන්නාන කොම්මස් ෆෝමියුලාන් හොද දේශි එම ට්‍රම්ප් විදාළු එකම කොරවී දතුරෙක්කම මි රිපෝට් තක ඛබර්තක එගෙනි මීග මානේ කි ට්‍රම්ප් එගේ මි ෆේවරට් තන ආර සීරාන ಕೊಡಕಕೊಂಡು ಜಹಾನಕ ಅದಿ ಈರಾನ್ ಎಕ್ಕೊಂ ಇಂದ ಜೇವರ್ಗ ಫಿಯೋರ್ತ ಕನಸ ಎಲೇನಕ ಫಿಯೋರ್ತ ಎಕೊತಕ ತಂಫಿಸ ನುವಾನಕ ಎಂವಿ ಮ ಫಿಯೋರ್ತ ಅಳಾಗೆನ್ ಅನೆಕ್ಕ ಐತುರ್ ಲದೆಗ್ಗ ಬೆದುಂಗೆ ಇತುರು ಬೆದುಂಗೆ ಕುರಿನ್ ಈರಾನ್ ಬೋಲಂಬಾತೋ ಮಿ ಫೋನು ಯಾಸಿಮ್ ಮುನೀರ್ ಹಂಗೇತ ಎಕಂ ಆಸಿಮ್ ಮುನೀರ್ ಕಾರಿ ಈರಾನ್ ಪುಣಿಕಮವಣಿ ಈರಾನ್ ಮಸ್ಸೋದಿನ ವಿದಾಳಿಕಮವಣಿ ಅಮೆರಿಕಾ ಬೇಣುವ ಗೊತಕ ಸುಲ್ಹಾಗೆ ಎಬ್ಬಸ್ಸುಮ ಹದಾಕನ ನುದಾಣಮೆ ಎಹನ್ನಮ ಸ್ಥಿವಣ್ಣಮೆ ಕುರಿಗಸ್ ಎಬ್ಬಸ್ ಎಫೈ ಗೊತ ಈರಾನ್ ಎದೇ ಕಂತತ್ತಕ ಎಬ್ಬಸ್ ವಾಂಗ ಎಗೊತ ವಾಹದಕ್ಕೆ ಅಮೆರಿಕಾ ಬೇನುವನೆ ಅಮೆರಿಕಾ ಬೇನುವನಿ ಈರಾನ್ ಎವ್ವಿಸಿಚ್ಚೆ ನುದಿ ಈರಾನ್ ಗುಣ ಎವ್ವಿಸ್ ಗೊತ್ತೆ ನಹದ ಅಮೆರಿಕಾ ಬೇಣುವ ಹುರಿಹಾಕಮಕ ಈರಾನ್ ಎಬ್ಬಸ್ ಕುರುವ ಏಕಮೆನ್ ನುವಾನೆ ದೆಫರಾತ್ಮಸ್ ದೂದೇಶ ಈರಾನ್ ಹಗ್ಗುತಕ್ಕೆ ದುಜನ್ ಕುರುವೆ ಸಾಕ ನ್ಯೂಕ್ಲಿಯಾ ಫಕ್ಕಾ ಕುರು ಏ ಈರಾನ್ ಲಿಫ ಹಗ್ಗೆಂಗೆ ಹುರ್ಮಸ್ ಕಡೋಲ್ ದೆನ್ ದುಜನ್ ಕುರಾನ ಏ ಅಮೆರಿಕಾ ಬುಜಸ್ ಕುರುವೆ ಕಮೆ ನೋನೆ ඒ ඇමරිකා සෞභාවිකයි. ඇමරිකාදීන් ගෙල්ලුන් තක බදල් දේශ. කුරීග නිකුලිය අබ්බස් වරුජෝ අවාශ. නාස්තෙක් අදහස් ෆනරක් සොය කුරි. එම මිගොත විද්‍යාවක එකම ඇමරිකා මෙ බේනවනි ඊරාන් අමාන්තේ. එහෙනෙ නොවානේ. එමයි ආකාමය පුලකෙන් දතුරුත් නිවිගෙන් දී. නේද? එම ආසිම් මුනීර්ග දතුර කියේ සේ ට්‍රම්ප අම එම ෆහවගතුගේ ට්‍රම්ප බේනවනි ඒ ට්‍රම්ප එගේ අනෙක්කා සිතුරු හිද්දතිකමක වන්න ඇමරිකා ඇතරේගේ තුම වයිට හවුස් තෙරේගයා ආම වර්බඩ ස්වාපත සිකාකම වනි හාස්කෝ පෙන්ටගන්ගේ තෙරේ ගොස් ඒවාගොතකි මෙමිහුන් රේ එවස් කම රේවි ගොත කන්නෙක් ගොස්සයි එක ඒ මානක ඇමරිකා බාදරවන්න නොයි ඇමරිකාගේ මිගේම බොඩු මස්සදකි බාරු හුරේ නති ජාස්නු කරු මී කියයාල අදුවත් කර ಅಸ್ಕರಿ ನತೀಜ ಸಾಸ್ತು ನುಕರವಣಿ ಕಿತೆ ಬಾರು ಹುರಿ ಕಮ ಎ ಬಾರು ಹುರಿ ವಸೀಲೆತ್ತೋಗೆ ಎ ಹಸಿಯಾರ್ ತೋಗೆ ಬಾರು ಕುಡ ಕೊಲ್ಲ ಅವರ ಆದಾಗ ವಸೀಲೆತ್ತ ಇರಾನ್ ಗಬಹುರಿ ಅಮೆರಿಕಾಗೆ ಬಾರು ಗದ ಹತಿಯಾರ ಮುಫದಿನಿ ವರ ಮದು ಏಚಿ ಗಿನಾ ಬೇನು ಕುರ ಕಾಲ ಉಕುಳುತ್ತ ಇರಾನ್ ಮೆ ಹದನಿ ಏಚಿ ಗಿನಾ ಬೇನು ಕೊಲ್ಲಿ ಹುಸ್ವಳಿ ಹುಸ್ಸಿ ಮದಿಮ್ಯತಿ ಈರಣಾಗುರಾಮ್ನ ಕುರಿ ಹಾರತಕುಸ್ ಅನಕೊಳವಾಗುತ್ತಕ್ಕಿ ಕಿತ ಮೇಚಿ ವರ್ವದೇಸ್ ಈರಾಣ್ ಗೀನೈಚಿ ಫೋಣುವಾಲಿ ಮಾ ಎಕ್ಕಲ ದಿಫಾ ನಿಜಾಮ್ ಫೋಳುವಾಲಿ ಎಹಮೆಜ್ಜಿಯ ಅಮೆರಿಕಾ ತಂತನು ಸೆವಾರ ಅಮೆರಿಕಾ ಬೇಸ್ ತಕ ಅವನುದನ ಅಮೆರಿಕಾ ಎತಿರೆದ್ದ ವಾಹಕಿ ಅಮೆರಿಕಾ ಬೇಸ್ ತಕ ಹುರಿ ಹಾಲಾಕು ಅನಕ ಮಿಹಾರ್ ಈರಾಣ್ ಇನ್ಜಾರ್ ದೀ ಯೂರೋಪ್ ಗವ ಬೇಸ್ ತಕ ಸಮಲಾದೇನ ದೆಂಗ್ ಅಮೆರಿಕಾ ಈರಾಣ ಬೊಂಗಳ ಉದ್ವಾನ ಹಿಂಗಾ ಫಿಯಾ ಏಕಮ ನುಸೀದಾ ಗುತಕ ಹಿವೆಜ್ಜಿಯ ಎಗೋಮ ಕಮಲಾದೇನ ಖಾಸ್ಕು ಬಲ್ಗಿರೆ ನಂಬೆಸ್ ವಿದಾಳು ಇರಾನ್ ಖಾರಿಜ್ ವಜೀರ್ ನ್ಯಾಬ್ ವಿದಾಳು ಬಲ್ಗೇರಿಯಾಗ ನಂಗ್ ಹಮ ವಿದಾಳು ಬಲ್ಗೇರಿಯಾಗ ಬೊಟ್ಟೆ ಇರಾಣ ಬೊಂಗಳ ಬೋಟ್ ತಕ ಥೇವೇಳು ಮಟ್ಟಕ ಅಮೆರಿಕಾಗೆ ಹೀವೆಫ ಥೇವಳ ದೆಬೋಟೆ ಬೋತೆ ಬಲ್ಗೇರಿಯಾಗೆ ಹುನ್ನ ಅಮೆರಿಕಾಗೆ ಮರುಕಜಿಗ್ಗ ಎತನ ಹಮಲಾದೆ ಜೀದಾಣೆ ಎಗ್ ಮಾನೇಕಿ ಇರಾನುಗ ಎತನ ಹಮಲಾದೇವ್ರಿಗೆ ಮಿಸೈಲ್ ಹುರಿವ ಹಾಕಿ ಬುಣೆ ಬನ್ನಿ ನುರಸೀದಾಕು ಈಗ ಫಸ್ಸಾಸ್ ಸಹಾಸ್ ಕಿಲೋಮೀಟರ್ಗೆ ಮಿಸೈಲ್ ರಾಸ್ತಾಯಿ ಬಲ್ಗೇರಿಯಾ ಕೊರ ದುರ್ಗ ಇತ್ತಾನೆ ತುರ್ಕಿಯವರು ದುರ್ಗ ಉಂಡಾನೆ ಯುಕುರೇನೆ ಜಿ ಎಮ ಹಿಸಾಬ್ ಬಲ್ಗೇರಿಯಾಗ ಇದ್ದೆ ಬೋಟು ಗೆಂಗು ಸಿಮಿ ಹಾ ಈ ಕೂಡ ನಾನು ಉರುದುನ್ಗೆ ಹುರಿ ಹುರಿ ಹಚ್ಚಿ ಹಲಾಕ್ ಹೋಗಿದ್ದೆ ಈಗ ಮಾಡಿಕೆ ಅಮೆರಿಕಾ ಬಾರ್ ದೇ ಕಣಕ ಅಮೆರಿಕಾ ಬಾರ್ ಹುಟ್ಟ ಇದನ್ನವಾ ಹೆಂಗೆ ಈ ಬಾರ್ ಫೂಳವಾದಿವೆ ಗೊಂಗೆ ಬೋದು ಗೇತ ಗಿನಾದಕ ಡ್ರೋನ್ ಫೋಣು ವೀಮಾ ಗಿನಾದಕ ಮಿಸೈಲ್ ಫೋಣು ವೀಮಾ ಎ ಬಾರು ಫೋಳು ವಾಲೇವಿ ಅಡ್ಡಿ ಪರ್ಸೆಂಟ್ ನೋಸ್ ಎಮೇನ ಕಂಟ್ರೋಲ್ ಕರೋಣ ವಿ ಪರ್ಸೆಂಟ್ ಫೋಳು ವಾಲೇ ಉಣಸ್ ಎಗ್ ಮಾಡಿ ದಿಫಾನು ಕರೋಣಿ ಆಮೇಲೆ ಜನಸ ದಿಫಾನು ಕರೋಣಿ ಎಮೆ ಏಕಾದ ಗೊತ್ತು ಕಮ್ಮಿ ಇದೆ ನೀಸ್
1: ಜವಾದ ವರ ಬಡ ಶುಕ್ರಿ ಹಂಗೆ ತೊ ಹಿಸಾ ಕೊಲಿ ಮಾಲು ಮಾತು ಅನ್ಮಿಯನ್ ಕೆ ದುನಿಯಾ ಕಳಿಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಾಯಿ ಬಲಾಲಿ ಅಮೆರಿಕಾ ಇರಾನ್ ಅದೇಕೊಳಂಗ್ ಇಕ್ತಸಾದಿ ಹಂಗುರಾಮ ಇವಲಾನ್ ಕುರಂಗ್ ಅಮಿ ಮಾಲುವ ಮುಹಿಮ ಮಾಲು ಮಾತಕ್ಕೆ ಲೆಬನ್ ಕಮ್ಗೆ ಉಮೀದ್ ಗಾವಾಕಿ ವಲಾನಂಗ್ ವಸ್ಸಲಾಮ ಅಲೈಕುಮ್.

0: ගඩෙන් මෙන්දමුන් අලිවේ දෙගඩි තිරිස් මේ දිවේ රාජ්‍යයේ ගඩු
1: මේ අටාරහරම් මතයේ උමරු ෆ්‍රය ખાસ කරේවා ප්‍රෝග්‍රෑමේ මේ ප්‍රෝග්‍රෑම් ග අටාරහරම් දර්ශකේ කුඩකු දෙන්නා නොගලේ අඩා වාහකරුම් 100 ගෙන්වේ